ඇක්වෙන වේක අප් සේඩියා ෆිල්මත්ලේ ගීතුමි අයිකලේ කවිතා සයේටනි අමිතා භට්ටචාරයා හංජා අවසන් ශංකරසන් ලොයි හංජහේ සංගීතශිල්ලේ ජාවිදක්තර් හංජබූල්.